කීරිත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් දක්වා ආවණි එමෙ ෆුරිහම නමුණා කීරිත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සීරතා බෙහෙගොතුන් ලියවෙමුන්දා ගිනගොණ ලියුන්තකා එකුලවා ලියවෙමුන්දා ගිනගොණ ෆොත්තන් එමෙ සීරතුගේ සිල්සිලාගේ තෙරය ගෙතෙමුන් ඉතුරුවමුන්දා ඉරුවස් දක්කම් හුරි වාහකතකා ලියහාම කොද්දෙන් ජිහිපාවා රීති නමුනායක නිමුමෙන්නේ හම කොම්මෙ මීහකම්මේ අදි කොම්මෙ සමානකම්මේ ඒ රීති නමුනායකි එම්මෙ බේනුන් තෙරි නමුන මි හගීගෙ බයන් කොද්දෙව්වුමුගේ කොතුන් මෑන් අල්ලාහු වහී කුරවාෆාවේ لقد كان لكم في رسول الله أسوة حسنة لمن كان يرجو الله واليوم الآخر وذكر الله كثيرا معني هما كشور الله رسول آگه كباغا تيباميهن ريبتي بگنوا نمونا ايوه ادي الله درميا آخرت ثوابا ايدي ادي گنا گنا الله هدوم قراء كمغاوا ميه كشور

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුළුම් බොනතෙන්නේගේ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා
3: කලා හුදුන් සිපවකින්දා හික්ගෑම වාහකත අසරුකත රාකුතකාය.

ගඩ මිහර්දිියගට සාලිස් ෆස් මිනටු ගාස්ම වැනි මිකටික කොරියම් මිදනී එහුන් තෙරින්ගේ හොවුන් ගෑගනක ගර්ගට තිරි සිංගුමා හමය ශෝකරිය දා ඉරුග ශෝග බෑවරෝම පේසම් එයයින් DFM 91 මි පේජම් මෙසජ් කොල්ලවේනෙ දෙන් මේ ශෝග හම එහුන් තෙරින්ගේ මෙසජ් තව්වෙ සීමනෑගෙන් කොරියම් මිදනි එම මිහා හිසාබුන් එහුන් තෙරිය ෆොනවා ෆොයි මෙසජ කියාලාන FM කුදින්න වරක් වෙතුමා සලාම් කලා හුවාකො තිහින් බුණානේ මි ලවගෙනස් දීබල එහෙම්වීම මෙහා ඉසාබුම් මි ලවයකො කුරිය දාන මේ ඉබ්‍රහිම්ගේ ෆරාතුන් ලිබි ෆොයි මෙසජ එම ලස්නොකෝ ඉබ්‍රහිම මි ලවගෙනස් දේනම්

ගඩ මි හරි ගර ගඩි ාවිස් මිනට ඉං ා මිවනි මිගඩිග කුරියම් මිදනී එහුන් දෙරින්ගේ හෝවුම් මිෂෝ මිහාන් මිවනි ගෑගඩක මිෂෝගේ නිමුමකා හිසාබං ඇස දෙ මියදුගේ එහුන් තෙරින්ගේ හෝවුම් මිෂෝග බෑවිරවී එමිහා එහුන් තෙරෙන අධි මෙසෙජ් කොල්ල එහුන් තෙරින්න වර බොඩ ශුකුරිය මාදමාවෙ සම එහුන් තෙරින්ගේ ශෝය දවත්තෙමු මියදුගේ ශෝනිින් මලාා දිවහෙම්ගේ කුරියන් ගුරි ප්‍රග්‍රම්තක දවත්තෙමු. එහුන් තෙරින්ගේ හෝවුන් ශෝනිින් මලාා අලුගට අසිසාාවකි වෙලාන වස්සලාමලෙකු.

0: තියබෑ මීහුන් හුරිහා ෆොතක ඊමාවගෙන් තිබේ ඉරුවෙස් එවුරෙන් තියබෑ මීහුන් දෙකෙ ලොයෙබ්බෙන් වෙතේ අදි එවුරෙන් තියබෑ මීහුන්නා බද්දල් විජ්ජ හිඳකු තිමම්මෙන් ඊමා විජ්ජයිමුයේ බුනති අදි එවුරෙන් එකහෙරි වෙජ්ජනම තියබෑ මීහුන් දෙකෙ අන්න රුඩින් ඉංගිලි කුරිතවගා දෑගනතේ කලේගෙ ෆානු විදාළුවාශ තියබෑ මීහුන් රුඩි ඇසිගෙන් මරුවාශෙ හම කශවරුන් අල්ලෝහයි හිත්තගා වාහා කමෙන් මොලත් දෙනවඩිගෙන්වා රස් කලාන්ගේ
1: නුවදිය එකෙන් මෙගහට්ස් දිවෙහි FM මෙන්දුරු නමාදෝ වගතු
2: අලිනෝරු

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: මාමා හාලු කිහිනෙ
2: අල්හම්දුලිල්ලාහ දරිෆුළු මංගෙ හාලු කිහිනෙත්ත
1: අහරම මස් රංගල මාමා කොංකමෙතති කොල්ලනි ගෙන මාමා අහරමින් අත
3: මාමා තිහා වරුකම් උලේන කමන්නෙ අහරමින් තිකන් කොල්ලාපාන
2: දරිෆුළු මෙන් හාද රංගලේ තිගුත මාමා ගාතන් ඇස් මාමා හාලු බලාලා මාමගෙ කන්තත්ත කොල්ල දෙති මාමා වරන් උෆාවේ
4: ಹಿಮಬೇ ಜೇಫಾವಾ ಮೀಹೆಗೆ ಫರಾತೊಂ ಎಹೆಂ ಮೀಹಕ ಬಲಿ ಫೆತುರುದಾಣೆ ಮುದ್ದತಕಿ ಕೊಬ
5: ಬಿಹಿನೆಗುಮ್ಗೆ ಹತರು ದುವಸ್ಕೂರಿಂ ಬಿಹಿನೆಗುಮಫಹು ಹತರು ದುವಹಾ ಹಮೆಯ ಬಲಿ ಜೇಫಾವಾ ಮೀಹಾಗೆ ಫರಾತೊಂ ಎಹೆಂ ಮಿಹುಣ ಬಲಿ ಫೆತುರುಮ್ಗೆ ಫುರ್ಸತೋವೆ
6: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರಬ ಸಿಹಿ ಫರುವ ಹೋದವ
0: ದಿವೆ ಎಫ್ಎಂ ನುವದಿಹೆಕೆ ಮೆಗಾಡ್ಸ್

0: Lunch break.
1: Lunch break.
2: Lunch break.
1: Lunch break.
3: නොදේ එක මෙගහට වෙහෙම මිගඩික කුරිය මිදැනි ලංච් ප්‍රේක් මේ ෂෝ ෂෝය එකක කුරිය මිදැනි සම ෂෝ මියතු ස් දේජහුම හම කුරිය දායිරුග මියතු මිවාහක දක්කාලනී උදුහේ කාරා බෙහෙ ගොතුන් ආ හෝදුන් දකා බෙහෙ ගොතුන් ආදාගේ මතින්දා බෝට්තකා ඛිලාෆන් උදුහේ කාරුත ෆරුමා කුරණී සිටීතෝගේ කුදි ජාකතෝක බේනුන් කුරෙවේ ගොතා ගිනා උදුහේ කාරතෝක ඩ්‍රෝන්ග හුන්නපද ගිනා පුරාපති තකෙන් හුරේ میگے سببوں اولندو ہما ہی فاٹم فسے ہوئے فا اے برا فچا مسئلے دیماویس رکھا ترکا مائے کو دتورو کرے وینے تیماوی ٹا رٹے ہی می اولندو تن ہنگانی بوڑے تی بیٹری سسٹم تاکوں میگے سببوں آٹوگا تا بومگے مسئلہ ویس حل لوے گینا ادوہے کارتا کی امیلین ادوہمگے قابل کھندی بھی فوا اولندو تکے

මිහුන් නං හෙව ගොතෙත් දිමා වෙජ්ජනම එකං එවරෙන් නං හිතාමයක වේ. අධිතිය බෑ මිහුන්න දෙරකමෙන් අයිස් ජෙහිජ්ජනම එකමං එවරෙන් උපාකුරෙති. අධිතිය බෑ මිහුන් කෙක්කු තක්වාවිරවානම එබහි බිරුවෙතිව රක්කාතිරවානම එවරෙන්ගේ මකරුවරිකමුන් තිය බෑ මිහුන්නක එවවෙස් ගෙල්ලුමෙන් නුදවේ නැති. හම කශවරුන් අල්ලෝහි එවරෙන් කුරා අමල්ත فُرِهَ مَيَدْ دِنْ مُدِقِمْ وَا رَسْكَلَانْجِ.

මිහුන් නිකමතින් කම් ගාවනිකුම් බදුරු හඟුරා මෑගා අල්له තිය බෑමිහුන්න නසුල් දෙවී ෆහිතිය බෑමිහුන් අල්له තක්වාවිරවාශි එයි තිය බෑමිහුන් ශුකුරුවරවිමට්ටකේ.

0: මේ පාරුත් එකං කරම්වානේ.
1: එහුන් තෙරින්ගේ මෙත්කා මක්බූල් ෆන්නානුන්නෑකු නුවදිහකෙන් මෙගහර්ටස් දිවහෙෆෙමුන් ගෙනස්තෙනී.
2: මජා ගේන්තකා.

මේ ගඩී ගර්මෙන් කුරිය මිගෙන් දා ටී ටෙම් රික්වෙස්ට් ටු මී ෂෝ මියද සම කුරිය දානි ආදෑග මතින් ෆස් කඩි බයා හමෙ ෂෝග බයින් එහුන් තෙරින් ෆොනෝ ආ මෙසේජ් තක আদি හමෙ යකි ගර්මෙන් ගේ හුන් තේනා ගුලා වාහක දක්කාලුන් ඔන්නා ඉංගේ තෝ මිහා හිසබොන් මී ගෙනස් තෙනි ෆුරතම ඔර්මෙන් ගේ හුන් තෙරින් ගේ රික්වෙස්ට් ටු තහුගේ තෙරින් ආයිෂා ඉදි ෆෝ ඔය ලවෙ මී ඒ ගෙනස් තෙනි මී ලවෙ ෆහු දෙන් ඔර්මෙන් ගේ එහුන් තෙරේ ක ගුලා නාන ආයිෂා ජහල දෙන් ඉදි ෆෝ ති දෝලෆ් සෝ කි दो लफ्सों की है दिल की कहानी मी लवे दें अहला फेबर आशी रंगल तो आशी धाम वारे रंगल उम्मीद कुरंग आयशा विस रंगल कमा एह मम्मी हाई साब लव हिमणाल देना

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: Tea time request.

0: දිවෙහි FM 91.1 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්.
1: Tea time request.

0: هدوم،
1: කලායි හුදුම්. හමේකන 91.1 MHz දිවයේ FM.
2: ඒ මාවේ සුට්ටා ලැෆින්.
3: අහරම සුට්ටා ලැෆින්.
4: ඒ ලිස්ට් එක මාවේ සීමනාලා.
5: අමිල්ල ෆෑසා අන්දාගෙන් අමිල්ල හෂින් අඩ ගෙල්ලුන් දිරුමකි. කිහා මොයකමේ. එහෙම මාවේ සුට්ටා ලැෆින්.
6: දුම්ෆයි. අහරමගේ හතුරේ. ದುಂಫತುಗೆ ಇಸ್ತುಮಾಲ್ ಕುರುಮ್ಗೆ ಸಾಬುನ್ ದಿಮಾವ ಸಿಹಿ ಮಸಲ್ ತೌಗ ಅಹರಕು ಹೆಮ್ ಮಿಲಿಯನ ವುರೆಕಿನ ಮೀಹು ಮರುವಾಕಮ ತಫಾ ಸಿಸಾಬ್ ತಕುನ್ ದಕ್ಕ ಫಸ್ ನುಜೆಹಿ ಅವಹ ದುಂಫತುಗೆ ಇಸ್ತುಮಾಲ್ ಕುರುಮ್ ಹುಟ್ಟಾಲ ಮಾಹಿಂಗ
7: ನುವದಿಹ ಎಕೆಮ್ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ಎಂ.

ඒවරෙන්ගේ කන්තව්ග තෙරෙෙන් එවවෙස්කමෙ කලේග ෆානක මිල්කුවේ වඩාගෙනෙන් වේ එකං ඔොතී හමයකනි අල්ලෝ හශේ එකලාන්ගේ ඉරාධ කුරබ්බානම ඒවරෙන්ගේ මච්ච තවබා ලබ්වාාෆානතෙ නුවත එවරෙන්න අසාබ් දෙබ්වාාෆානතෙ ෆහෙ හමකශවරුන් එවරෙන්නේ අනියාවරෙන්නේ.

මිනිස්සකුන්නේ ගින ගුණ වෙගෙන්වා ගුණතකෙ ගොත්ගා තියබෑ මිහුන් රිබානුකාශෙ අදි තියබෑ මිහුන් අල්له තක්වාවිරවාශෙ එයි තියබෑ මිහුන් දින්නවා නසයිබ්ලි මටකේ. ඉතුරු බයන් මෙයා ඇතුගා ගිනගුණ වෙගෙන්වා ගුණතකෙක්ග ගොතුගා රිබානුකයොමං එංගෙවමකුන් එනුම් ගොතෙක්ගා රිබාකයොම් හුද්දෙනුවේ.

0: තුරුකම් බොඩුවගෙන්වා ෆාෆයි කොෆිනම නුවත එවරෙන්ගේ නෆස්තකං අනියා විරවිජ්ජනම එබහී ගිතම්ම කුඩ නම්මස් ෆාෆයි කොෆිනම අල්ලෝ හඳමකෝ එවරෙන්ගේ ෆාෆත ෆුස්සෙවුන් එදි දුආකුන් උලෙමිහුන්නේ අල්ලෝ ෆියවා ෆාෆ ෆුස්සවානී ෆහෙ කාකු හිජෙ අදි එවරෙන් දෙනතිබි හාල් එවරෙන් කුල කුෂුගේ මතීගා දෙමියෙන් නොතිබේ
1: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගාහර්ට්ස්

තිය බෑමීහුම් ෆිඩිවෙ නිකමැතින වාශ, අධිතිය බෑමීහුම් හිතාම විසිනු කුරාශ, මතිවිරිකම් බොඩුවගෙන්වා බයකී තිය බෑමීහුන්නේ. එයි තිය බෑමීහුම් මුමිනුම් කම්ගාවානමේ.

0: නොදේක මෙගහටස් දිවහි එම්මුම් කුරියම් මිදනි ගෙස්ට් ආර්ජේ මිරේගේ ශෝයාක කුරියම් මිදනි සිියාව මිරේගේ මවලුවකි ලොලා බෙහෙ ලොලා කිහාවර රක්කාතර වේත ලොලුග කංකම කිහාවරක සමල්කන් දෙවේත ෝග බෑරුම මෙසජ කරම ගෙන්දාන පිසමයින් DFM91 මි පේජ මෙසජ කරම ගෙන්දම් වී අනෙක්කස් ඉතුරු බෑරක ගුලාලේ ස්ථාමලෙකු අද අඩනුවල් ලිබේ හියෙන්ුවේ ගුළුණු හෙන්න ස්ලාමලෙකු අඩුමට රාත ළගට හෙන්නුවේ ගුළුණු හෙන්නේ කොම එකක් සම නොට කරම ගෙන්දම් වී ෝග බෑරුමට පිසමය නොට කරවා DFM91 මි පේජ නොට කරම ගෙන්දම් මිරේගේ මවලුවකි ලොලා කිහාවරක රක්කාතරවන්තෝ කිහාවරක සමාල්කන් දෙවේ තෝ ලොලා මේ ෆරාතක ගොලන් දෙ ගනික සස්සියා තවාහගදක්කෙන් හස්සේද මිහාරු මේ දතුරත කුරම් ෆෙටි හිසාබුන් මේ මුචතමගේ හාලතු සස්සිය ෆෙන්න්නන පුරතම දතුරග ෆෙන්න්නනේ මේ ලෝෆම් ෆරැත්තෝගේ හාලත දෙ දතුරත කුරම් ෆෙශීම මුචතමෝ මි දෙකේ ගොතා මුචතමගේ මේ හාලත ෆෙන්න්නන දෙ මිහාර දතුරතකයක් වරගෙන දතුරතැඟ පුකරවේ බදල්වමු ගන්න හාලතුස් ෆෙන්න්නන එහම මේ කිහිනෙන් ඒරා මිහාර එබ්බෙස් තෆාතෙන් එබ ආදේත
1: මේ එම්මි බොඩු තෆාතකි හේ බදලකි මේ අඩු අහාාෆ අඩු ඉවුණීම අඩු ඉවවීම හමගෑමි සෙමිහුන් නං එ වගුතන් හමගෑමිස් එබ ඉහුසාස් කුරවේ එමිහුන් මේ කුරංජිහේ කන්තත්තකෙ නොනියයාමු එමිහුන්ගේ අමිල්ල නක්්ෂන්ගේ බගූ කර එහුමාවතක තිමන්න මෙන්න එබ වේක එක මිහුන්න එක පන්තිීග එකකි වර එම එකන් එම කොඩමිනුන් ගබූ කරව මින්වරකි ඒකංකම රඟල කුරුම්ගේ ෆෙෂුන් අන්නන පුරතම එකම ගබූ කරව හිසාාව හම ියවල හමගෑම සබ එල මේ ජමියන්තිකර බොර මසක්කතුන් රජ ගොස්කින් මිහුන් හිසාබ වාසිල්වගෙන් එමිහුන්ගේ කම්පතා හිසාාව මේ ඒ අඩු ඉවීම එබාද ස්ටර් ජබ ෆෙෂේ එකමක් එකමග වෙස් ගොජහන්තක මිහුරි එකමග මිහුරි ගොජවන්තයකි එකම්පත්තක හිසාබන් ඒ අඩු ඉවේනි අද එමිහුන් අඩුහන් අයියයි අඩු අහෑගේ කොම්මගේගේ දොරුගට කිජහගෙන් කොම්

0: එකල අයුවම අලුගණ්ඩා දිමාවි එකල අලුමෙන් එකල මේ අනකටි වීදුව හොදෙත්ත
1: කරංගල් අනේ මේ ගොණ එමෙ මදුන් දිමාව එකක වාන ජුලු දෙමෙ මදු මේ
0: අම්ම
2: ජුලු දෙමෙ ම දැන් ලවයේ ගෙනස් තෙවෙන එබෙත්ත වකි ෆරාතෙක් ගේ ලවයේ වකි ලවයේ
0: අලුගණ පර රංගල වානේ රීති මදහය මේ කුරුකුරු රීති මදහය
2: මදහ ආමුක ගෙනස් තෙනි මේ මේ නමාද් වගුත්තකා කෑරේ කොද්ද මිගඩේ ගේ නවත ජහාමි උලනේ හැම උසෝ
0: හැම මේ මදෙන් මේ තිතා තිතිව කුදින්නන් යගෙනි හා මේ
2: මිය දොස් තිකන් කරා මේ ඔපරේටර වරබ්බඩල් අවජුමුගේ ෆුරසත් ලිබේ රේක්ක මේ ෆාහ
0: කරා ආ ආ ඔපරේටර දැන් මේ
2: බෑහනේ රංගල් ලවේ
0: හම මේ දැන් එහෙන් ලවෙ පනවාකම වඤ්ඤාම තිහුරිහා බේපොන්න උන්ට හාසතු
2: එහෙන් වේම ජුලුද් වරබ්බඩ ශුක්‍රියා වකි වෙලාන මේ
0: ආ වරබ්බඩ හේතු
2: අදිය ෂෝගේ බෑරුම් ෆුරසත් ඒබේ DFM 91 PSM ඇ මෙසේජ් කරම ගෙන්දම් වි මිරේගේ ෂෝගේ බෑරුම් මිරේගේ මවලුවකි ලොල කිහා වරක රක්කා තිරවන්තෝ ලොලගේ කංකමා දෙතර කිහා වරක සමාල් කන්දි වේතෝ ලව එක ෆබද්ද කුල්ලා
3: ನುದಿ ಹೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ಎಂಗೆ ಕೊಮ್ಮೆ ಗಡಿರೆಗೆ ಫುರತಮ ಲವೇಕವೆಸ್ ದಿವೆ ಅಮೂಲ್ಯರಾಗಿ ಲವೇ

0: නොදිය එක මෙගහට්ස් දිවෙහි එ අබදුවස් එම්ම ගාත
1: හෙමෙන් යුතිරා
2: බුණ නුකරි පවා වාහක්තකක් පුළුවාලවේ දොරෙන්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවෙද්දී නමුග අබදුවස්
1: රීත් අබදුවස් රීත්

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්
1: රීඩ් අපතවස් රීඩ්

0: මයින් ගෑඩු දිවෙහි FM දිවෙහි FM දිවෙහි නායකු
1: මොදිහ එකෙම ගහත් දිවෙහි FM